0: ශ්‍රීදීප නාම ගුවන් කීජ දේවාදී දේව සම්බෝ ශ්‍රීදීප ප්‍රිය සමහාදේව කීජ අලක් ප්‍රිය සමහාදේව කීජ හින්දු ධර්ම සම්රාට් සතුගුරු ශ්‍රී මාදනංජි ගුවන් කීජ විශ්වගුරු මහමණ්ඩලේශ්වර ස්වාමී ශ්‍රී මහේශ්වරානන්ද පූජි මහරජ කීජ පරම පූජ්‍ය මහමණ්ඩලේශ්වර ස්වාමී අවතාර පූජි මහරජ කීජ මහමණ්ඩලේශ්වර ස්වාමී ෆුල් පූජි මහරජ කීජ
1: There is a beautiful program happening from the 1st to 3rd August here in Jadan by professional Ayurvedic doctors. So the program includes Ayurveda pulse consultation, Ayurveda lifestyle and diet consultation, lectures and talks, and localized therapy sessions for joints. So those of you who will be here, please attend and enjoy the program. And more details Sita will share with you whenever. If you have any questions, go up to her. Okay.
2: बोले श्री देव पुरुषा भगवान की जय श्री दीप नारायण भगवान की जय हिंदू धर्म सम्राट सतगुरु स्वामी माधवानंद जी गुरुदेव की जय सार्वभौम जगत गुरु महामंडलेश्वर परमहंस स्वामी श्री महेशानंद जी विश्व गुरुदेव की जय महामंडलेश्वर स्वामी श्री अवतारपुर जी महाराज की जय